හරය ඔයිසා ඉමා ජීනා එම ගිය ඉඩනෙබේ මතෙනෙක් තේබෙස් සන්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

ඊත හරේවයිසා ඉමසිනා එම ගියයිඩනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඊඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

හරය ඔයිසා ඉම ජීන එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සන්තු ඉඩ කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.